0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් පිළිගන්නවා ඔබ සියලු දෙනාම අද SBS සිංහල සේවයේ සජීවී වැඩසටහනට. ඉතින් අද මැයි මාසේ 11 වෙනිදා SBS සිංහල සජීවී වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දිනේෂ් ලේනගේ. හොඳයි, ඉතින් අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මෙල්බර්න්හි SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිටයි. ඉතින් සුපුරුදු පරිදි වැඩසටහන ආරම්භයේදී අපි විකාශය කරන මේ භූමියේ අදිවාසී පාරම්පරික හිමිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ වුරුන්ජරි වොයුරුන් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි, ඉතින් අදත් අපි ඔබට විශේෂාංග කිහිපයක්ම ගෙනල්ලා තිනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාවේ දේශපාලන බල පෙරලියක් සිදුවේද කියන කාරණාව සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනා අවධානය යොමු කරලා තිනවා. විශේෂයෙන්ම මේ පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගේ නායකත්වයෙන් වන් නේෂන් පක්ෂය විශාල ජනප්‍රසාදයක් ලබා ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම පක්ෂ දෙකෙන් මේ එකක් වෙන ලිබරල් පක්ෂයට වඩා ජනප්‍රියතාවයක් මේ වන් නේෂන් පක්ෂය ඇතැම් ඡන්ද බල ප්‍රදේශවල ලබාගෙන තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් පසුගිය සෙනසුරාදා පැවතුණා ෆාරා කියන මේ ඡන්ද කොට්ටාසේ, ඒ කියන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තියෙන මේ ඡන්ද කොට්ටාසේ මැතිවරණයක්. ඉතින් මේක පැවැත්ුණේ ඇත්තටම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම විපක්ෂ නායිකාව වන සූසන් ලී පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයෙන් ඉවත් වුණාට පස්සේ ඒ වෙනුවට නව මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරයක් තෝරා ගැනීම සඳහා තමයි මේ මැතිවරණය පැවැත්ුණේ. ඉතින් මේක මේ මැතිවරණ කොට්ටාසේ ලිබරල් පක්ෂයේ ඡන්ද බල ප්‍රදේශයක් විදිහට තමයි වසර ගණනාවක්ම පැවතුනේ. නමුත් පසුගියදා පැවති මේ මැතිවරණයෙන් ලිබරල් පක්ෂය අභිබව පොලින් හැන්සන් මන්ත්‍රීවරියගේ වන් නේෂන් පක්ෂය සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. ඉතින් මේක ඉතාම සුවිශේෂී තත්ත්වයක්. ප්‍රධාන පක්ෂයක බලකොටුවක් වෙලා තිබ්බ මේ ඡන්ද බල ප්‍රදේශයේ වන් නේෂන් පක්ෂය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඉතාම සුවිශේෂී අවස්ථාවක්. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තමයි අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනින්නේ. ඊට අමතරව ඊයේ දිනයට යෙදුනා මවවරුන්ගේ දිනය. ඉතින් ඒ වෙනුවෙන් සැමරීම් සිදු කළා. ඉතින් ඔබත් යම් ප්‍රමාණයකට හෝ ඒ වෙනුවෙන් සැමරීම් සිදු කරන්නට ඇතයි කියලා අපි සිතනවා. ඉතින් මේ මවවරුන්ගේ දිනය වෙනුවෙන් SBS සිංහල සේවය සැකසූ විශේෂාංගිකුත් අද අපි වැඩසටහන අතරතුරදී ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ නෙගටිව් ගියරින් ක්‍රමවේදයට යම් වෙනස්කම් ගෙනෙන්න ලේබර් පක්ෂය මේ වන විට, ලේබර් රජය මේ වන විට තීරණය කරලා තියෙනවා. ඉතින් හෙට තමයි අයවැය ප්‍රකාශයට පත්වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපිට අයවැයදී දැනගන්නට පුළුවන්. නමුත් මේ නෙගටිව් ගියරින් ක්‍රමවේදය මේ ගෙනෙන යන යෝජනා නිසා ඇතිවෙන පුළුවන් බලපෑම සම්බන්ධයෙන් අපි SBS සිංහල සේවය විදිහට සිදු කළ සාකච්ඡාවක් අද වැඩසටහන අතර තුරදී ඔබ වෙත ගෙනින්නත් අපි සූදානමින් ඉන්නවා. ඉතින් රැඳී සිටින කියලා ආරාධනා කරනවා දිගටම SBS සිංහල සේවය සමගින් පැයක් පුරාවට අද දවසේ මේ විශේෂාංගත් එක්ක. ඉතින් වැඩසටහන ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. ඉතින් අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්නේ SBS සිංහල සේවයේ නිෂ්පාදිකා තිසරණි විජේ බණ්ඩාර. ඉතින් සිඩ්නි නුවර ඉඳලා තමයි තිසරණි ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙනෙන්න සූදානම් ඉන්නේ. හොඳයි, එහෙනම් ඉතින් අපි මෙදිරිය බාර කරනවා තිසරණීට අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න.
3: අද මැයි 11 වනදා සඳුදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණී විජය බණ්ඩාර. සිරස්තල ෆාර බලය වන් නේෂන් පක්ෂයට වෙස්ටර්න් සිඩ්නි වෙත මීළඟ අවධානය යොමු කරන බවට ප්‍රකාශයක්. පාරිසරික නීති වෙනුවෙන් ෆෙඩරල් අයවැයට අමතර ඩොලර් මිලියන 500ක්. මැද පෙරදිග අර්බුදය හමුවේ සුපිරි වෙළඳ සැල්වල භාණ්ඩ මිල ඉහළ යන ලකුණු. තමිල්නාඩු නව මහා ඇමති ලෙස තලපති විජේ දිවුරුම් දෙයි. 2027 AFC පාපන්දු ලෝක කුසලානේ සොකරූස් ඩී කාණ්ඩයට. පුවත් සවිස්තරව. ෆාර බල ප්‍රදේශයේ ඡන්දදායකයන් විසින් ඉතිහාසයේ පළමුවරට ලිබරල් සංධානයට පරිබාහිර අපේක්ෂකයෙකුව පත්කරගෙන තිබෙනවා. වන් නේෂන් පක්ෂයේ ඩේවිඩ් ෆාලි විසින් මෙලෙස ෆාර ආසනය දිනාගෙන ඇත්තේ 2PP ඡන්ද ක්‍රමය යටතේ 59% ප්‍රතිශතයක් හිමිකර ගනිමිනුයි. මෙම ආසනය වසර 25ක් මුළුල්ලේ හිටපු ලිබරල් නායිකා සූසන් ලී යටතේ පැවතුණා. ඡන්ද ප්‍රතිඵලවලින් පක්ෂයට ඇති ජනතා ආකර්ෂණය පෙන්නුම් කරන බවත්, වෙස්ටර්න් සිඩ්නි පෙදෙස වෙත මීළඟ අවධානය යොමු කරන බවත් වන් නේෂන් පක්ෂය පවසනවා. ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අයවැයට අමතර ඩොලර් මිලියන 500ක් එක්වනවා. ඒ ජාතික පාරිසරික නීති දියුණු කිරීම සහ යාවත්කාලීන කිරීම වෙනුවෙන්. නිවාස බලශක්ති සහ ඛනිජ වැනි වැදගත් ව්‍යාපෘති සඳහා වන පාරිසරික අනුමැති කඩිනම් කිරීමට මෙය උපකාර වනු ඇති බවයි භාණ්ඩාගාරික ජිම් චාමර්ස් කියා සිටියේ. තවත් නිවාස ඉදිකිරීමට සහාය වීම සඳහා මාර්ග, ජලය, විදුලිය සහ මලාප වාහන ඇතුළු යටිතල පහසුකම් වෙනුවෙන් රජය ඩොලර් බිලියන 2ක් ප්‍රකාශයට පත් කිරීමද සිදු කළා. SBS වෙත අදහස් දැක් වූ භාණ්ඩාගාරිකවරයා කියා සිටියේ, තරුණ ඕස්ට්‍රේලියානුවන්ට වැඩි අවස්ථා සඳහා අවකාශයේ සැලසීමද මෙම අයවැයේදී සාකච්ඡාවට ලක් කරන බවයි.
4: We have to see what's in the budget on Tuesday night. You know, we've made it really clear that when it comes to some of the issues that have been speculated about, our focus in housing is on housing supply. The challenge begins there, but it doesn't end there. The status quo in the housing market and the tax system is unfair, and that makes it unacceptable to us. We will respond to some of those legitimate concerns that people have about intergenerational fairness and other issues.
3: Supiri velanda selvala bahanda mila nuduredima ihalaya haki bawa Australiave aahara karmaanthaya pavasanawa. E meda peridika arbudaya hamuwe indana pravahana saha nishpadana mila ihalayama hetu wenui. හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමන අවහිරතා සමග ඉන්ධන සහ පොහොර නැවගත කිරීම පහළ බැස තිබෙනවා. ඔස්ට්‍රේලියන් ෆුඩ් ඇන් ග්‍රොසරි කවුන්සිල් නියෝජනය කරමින් ස්කොට් මැග්‍රාත් කියා සිටියේ සැපයුම් දාමේ සෑම අංශයක්ම පීඩනයකට ලක්ව ඇති බවයි. දැන් විදෙස් පුවතක්. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහා ඇමති ලෙස සී ජෝසප් විජේ දිවුරුම් දුන්නා. තමිල්නාඩු මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය වන TVK ආසන 108ක් දිනාගත්තා. සෙසු පක්ෂ කිහිපයක සහාය හිමිවීමත් සමගම ඔහුට ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය බහුතරයද හිමි වුණා. DMK සහ AIA DMK අතර දශක ගණනක් තිස්සේ පැවති දේශපාලන ඒකාධිකාරයේ බිඳ දැමීමට නව මහා ඇමතිවරයා සමත් වුණා. දැන් ක්‍රීඩා පුවතක්. 2027 AFC ආසියානු පාපන්දු කුසලානය සඳහා තරඟ වැදෙන රටවල කණ්ඩායම් විස්තර නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ජාතික පිරිමි පාපන්දු කණ්ඩායම වන සොකරූස් ඩී කාණ්ඩයටයි ඇතුළත් වන්නේ. තජිකිස්තානය, ඉරාකය සහ සිංගප්පූරුව ඩී කාණ්ඩේ අනෙක් රටවල් ලෙස සඳහන්. සොකරූස් කණ්ඩායම පළමුවරට ආසියානු කුසලානය සඳහා 2007 ක්‍රීඩා කළ අතර 2015 තරංගාවලි කිරුළ දිනා ගැනීමටද සමත් වුණා. පුවත් සමාප්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන්න sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

0: ಪೊಲಿನ್ ಹ್ಯಾನ್ಸನ್ ಮಂತ್ರಿವರಿಯ ನಾಯಕತ್ವದಾರನ ಒನ್ ನೇಷನ್ ಪಕ್ಷ ವರ್ತಮಾನವನ ವಿಟ ಆಸ್ಟ್ರೇಲಿಯಾವೇ ಪ್ರಧಾನ ಪಕ್ಷವಲ್ಟ ವಿಶಾಲ ಅಭಿಯೋಗಕ್ ಬಾವಟ ಪತ್ವೆಮಿನ್ ಇನ್ನೋ ನ್ಯೂ ಸೌತ್ ವೇಲ್ಸ್ ಪ್ರಾಂತ್ಯ ಪಸುಗೀದ ಪೆವತಿ ಎಕ್ ಮೆತಿವರ್ಣೇಕದಿ ಒನ್ ಲಿಬರಲ್ ಪಕ್ಷೇ ಪ್ರಧಾನ ಆಸನಯಾಕ್ ಜಯಗ್ರಹಣೆ ಕರನ್ನಟ ಸಮತ್ವೆಲಾ ತೀನೋ. ಲಿಬರಲ್ ಪಕ್ಷೇ ಹಿಟಪು ನಾಯಿಕಾವ್ ವಗೇಮ ಹಿಟಪು ವಿಪಕ್ಷ ನಾಯಿಕಾವ್ವನ ಸೂಸನ್ ಲೀ ಪಾರ್ಲಿಮೆಂತ್ವಿನ್ ಇವತ್ವಿಮತ್ ಸಮಗ ಎವೆನ್ವಿನ್ ನವ ಮಂತ್ರಿವರೆಕು ತೊರಾಗಣ್ಣ ಮೇ ಮೆತಿವರ್ಣೆಯ ಪೆವತ್ತುನ. ಮೇ ಲಬಪು ಸುವಿಶೇಷಿ ಜಯಗ್ರಹಣೆ ಗೆನ ತೊರತುರು ಅದ ಕಾಳೀನ ವಿಗ್ರಹೆನ್ ಅಪಿ ಒಬವಿತ ಗಿನಿನವ. ನ್ಯೂ ಸೌತ್ ವೇಲ್ಸ್ ಪ್ರಾಂತ್ಯೇ ಫಾರಾ ಕಿಯನ ಆಸನಯ ಲಿಬರಲ್ ಪಕ್ಷೇ ಪ್ರಬಲ ಆಸನಯಕ್ ಲೆಸ ಬಹು ಕಲಕ್ ಪೆವತುನ. ಮೇ ಆಸನೆಯ ಆಸ್ಟ್ರೇಲಿಯಾವೇ ದಹಾವಿನಿ ವಿಶಾಲತಮ ಚಂದ ಕೊಟ್ಟಾಸೆ ವೆನವ. ಮೇ ಚಂದ ಬಲಪ್ರದೇಶಯ ವರ್ಗ ಕಿಲೋಮೀಟರ್ ಎಕ್ ಲಕ್ಷ ವಿಸಿಹಾಯ ದಹಕ್ ಪಮನ ವೆನವ. ಮೇಕ ಇತಾಮ ವಿಶಾಲ ಚಂದ ಕೊಟ್ಟಾಸೆಯ. ಮೇ ಚಂದ ಕೊಟ್ಟಾಸೆ ಪ್ರಮಾಣೆಯ ಐಸ್ಲಾಂತೆಯ ದಕ್ಷಿಣ ಕೊರಿಯಾವ ಸಹ ಆಸ್ಟ್ರೇಲಿಯಾವ ವಗೆ ಎತೆಮ್ ರಟವಲ್ಟ ತೊಡ ವಿಶಾಲ ವೆನವ. ಪಸುಗಿಯ ವಸರ ಹೆತ್ತಾವಕ ಕಾಲೇ ತುಲ ಮೇ ಆಸನೆಯ ಸಂದಹ ನ್ಯಾಷನಲ್ಸ್ ಪಕ್ಷ ಹೋ ಲಿಬರಲ್ ಪಕ್ಷ ಮಂತ್ರಿವರುನ್ ಪಮನಕ್ ಪತ್ವಿ ತಿಬುನ. ನಮುತ್ ಎಮ ತತ್ವಯ ವಿನಾಸ್ಕರಮಿನ್ ಲಿಬರಲ್ ಪಕ್ಷಯ ಪರಾಜಯ ಪತ್ಕಿರಿಮಟ ಚಂದದಾಯಕಿನ್ ಮೆವಾರ ಕಟೇತು ಕರ ತಿಬೆನವ. ಲಿಬರಲ್ ಪಕ್ಷ ಹಿಟಪು ನಾಯಕ ಸೂಸನ್ ಲೀಗೆ ಇವತ್ವಿಮತ್ ಸಮಗ ಪಾರ್ಲಿಮೆಂತ್ವೇ ಹಿಸ್ಸು ಎಮ ಆಸನೆಯ ಸಂದಹ ಮೇ ಜನತಾವ ಲಿಬರಲ್ ಪಕ್ಷ ಅಪೇಕ್ಷಕೇಕು ನವತ ಪತ್ಕರಗೆನೀಮ ಪ್ರತಿಕ್ಷೇಪ ಕರ್ಲತೀನೋ. ಪಸುಗಿಯ ಸೆನಸುರಾದ ಚಂದೆಯ ಪ್ರಕಾಶಕಿರೀಮ ಅವಸನ್ವಿ ಪಯ ದೆಕಾಕ್ಕೆತುಲತ ಲಿಬರಲ್ ಪಕ್ಷಯ ಸಿಯಟ ತಿಹಕಿನ್ ಪಮನ ತಮ ಚಂದ ಪದನಮ ಅಡುಕರಗಿನ ಎತಿಬಾವಟ ಪೆನೆನ್ನಟ ತಿಬುನ. ನಮುತ್ ಮೇಗೆನ ತಮಂಟ ಪಸುತೆವೀಮಕ್ ನೊಮೆತಿಬಾವ ಲಿಬರಲ್ ಪಕ್ಷಯ ವೆನುವೆನ್ ಮೇ ಮೆತಿವರ್ಣೆಯಟ ಇದಿರ್ಪತ್ತು ಅಪೇಕ್ಷಿಕಾವ್ವನ ರೈಸಾ ಬಟ್ಕೋಸ್ಕಿ ಪೆವಸುವ.
1: Obviously, this by-election result didn't go the way that we all had hoped. But I'm still so incredibly grateful for the experience. It really has been the best experience of my life, and I wouldn't change a thing.
0: ಒನ್ ನೇಷನ್ ಪಕ್ಷೇಟ ಮೇ ಮೆತಿವರ್ಣೇದಿ ವೆಡಿ ವಾಸಿ ಪಾವತಿನ ಬಾವ ವಿಶೇಷಜ್ಞಾನ್ ಮಿನ್ ಪೆರ ಪವಸಾ ತಿಬುಣ. ಒನ್ ನೇಷನ್ ಪಕ್ಷ ಅಪೇಕ್ಷಕ ಡೇವಿಡ್ ಫಾಲಿ ಸೆನಸುರಾದ ರಾತ್ರಿಯ ವನವಿಟ ಮೂಲಿಕ ಚಂದ್ರ ಪ್ರಮಾಣೇನ್ ಸಿಯಟ ಹತಲಿಸ್ ದೆಕಾಕ್ ಪಮನಮ ಜಯಗ್ರಹಣೆ ಕಿರೀಮಟ ಸಮತ್ತುನ. ತಮನ್ ಲೆಬು ಮೇ ಜಯಗ್ರಹಣೆಯ ಸಂಬಂಧೇನ್ ಓಹು ಹೋಗೆ ಸಹಾಯಕಿಂಟ ಸಹ ಚಂದದಾಯಕಿಂಟ ಸ್ತುತಿ ಕರ ಸಿಟಿಯ.
2: The biggest achievement I think that my career has delivered to me, but it's also the most passionate, most euphoric experience I've had. It's a job that I've got, and that job is for you and you and you, and all the way up to Pooncarry, all the way up to Hillston, all the way across to Holbrook. We're all the way down to Golgol, all the way through to Val Ranald and Hay, and right along the Great Murray River, and then back here in Albury.
0: මෙහිදී ಪಕ್ಷයට වඩා මේ අපේක්ෂකයාට Taman කැමැති බව ඇතමුන් පවසා සිටියා.
3: Because I'm now in for 45 years. Well, because he's a go-getter, mate. He will fix this area.
0: නමුත් ප්‍රධාන පක්ෂවලට වඩා වෙනස් වූ විකල්පයක අවශ්‍යතාවය Tamanට ඇති බව ඇතමුන්ගේ අදහස වුණා.
4: Well, your personal question, who did you vote for today?
5: One Nation.
4: And why is that?
5: Because we need a change.
0: මේ ඡන්ද කොට්ටාසය තුල One Nation පක්ෂයට ඡන්දදායකින්ගේ විශාල කැමැත්තක් දක්නට ලැබුණත් එය රටපුරා පවතින තත්වයක් නොවනු ඇති බව Nationals පක්ෂ නායක මැට් කැනවන් පැවසුවා. නමුත් One Nation පක්ෂයෙන් දේශපාලනිකව එල්ලවන අභියෝගවලට මුහුණ දීමට Taman සූදානම් බවත් ඔහු පවසා සිටියා.
6: I'm going to cop it on the chin, whatever the result, because we've got to take that feedback, and so I understand that the people want change.
0: මෙය One Nation පක්ෂය ලැබූ ඉතාම සුවිශේෂී ජයග්‍රහණයක් බව පක්ෂ නායිකා පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය පවසා සිටියා.
7: This election is going to be a turning point for Australia, because this will be the first One Nation seat that's won in the lower house.
0: ඩෙබ්‍රා ගොවාක් SBS නිවුස් වෙතගෙන මේ වාර්තාව SBS සිංහල වෙනුවෙන් සම්පාදනය කළේ දිනේෂ් ලියනගේ.
8: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
9: ජාතික වාර්තා චිත්‍රපටවල සිට සම්භාව්‍ය සංස්කෘතික චිත්‍රපට දක්වා ලෝක මට්ටමේ නාට්‍යවල සිට හාස්‍ය සොඳුරුතම තැන් සොයා SBS වයිස්ලෑන්ඩ් රූපවාහිනියේ 31 වෙනි නාලිකාවෙන් NTV රූපවාහිනියේ ද පොයින්ට් වැඩසටහන ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත්වාසීන් මුහුණ දෙන සංස්කෘතික දේශපාලන සහ සමාජීය ගැටලු සාකච්ඡා කරයි ද පොයින්ට් SBS ඔන් ඩිමාන්ඩ් වෙතින්. ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත්වාසීන් හට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනි නාලිකාවෙන් රූපවාහිනියේ චැනල් 34 ඔස්සේ හෝ SBS ඔන් ඩිමාන්ඩ් වෙතින්. SBS රූපවාහිනි නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට. SBS ඔඩියෝ ඇප් ඔබේ දුරකතයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ පොඩ්කාස්ට් වලට සමන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS ඔඩියෝ ඇප් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත. සියගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකතයෙන් ස්මාර්ට් TV මගින් ටැබ්ලට් එකකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS On Demand ඇප් ඩවුන්ලෝඩ් කරගන්න.
10: SBS Audio.
9: ඔබට අවශ්‍ය රිද්මේ හඳුනාගන්න play button එක ක්‍රියා
11: කරන්න.
12: SBS Chill.
13: SBS Pop Asia. Non-stop Asian pop.
14: Can you describe that feeling for people who haven't experienced it?
15: SBS Hindi උපලබ්ධ කරවාတာ ہے.
16: Far from the partisan politics.
9: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිතකිවලට ගැලපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්ින් SBS Audio app download කරගන්න.
10: sbs.com.au/audio.
0: හොඳ දැන් විලාව 11:16 ඔබ නැවතත් SBS සිංහල සජීවී වැඩසටහන සමගින්. ඉතින් විරාමෙන් අනතුරුව දැන් අපි සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් මොනවද කියලා හොයලා බලන්න. ඉතින් පසුගිය සතියන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සුවිශේෂී පුවත් ඔබ වෙතගෙන ඉන්න මාධ්‍යවේදී මනෝජ් උදටියවල ශ්‍රී ලංකාවේ සිට සූදානම්ින් ඉන්නවා. හොඳ එහෙනම් අපි දැන් යොමු වෙමු මෞබිමෙන් පුවත් විශේෂංගයට.
17: මෞබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
18: අද මේ මාසේ 11 වෙනිදා ගෞරව සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් ද අවධානය යොමු කරන මෞබිමින් පුවත් විශේෂංගය දැන්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ දැන් ආරම්භ වෙලා තියෙනවා. අපි දන්නවා 2013 අවුරුද්දේ ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුවේදී ඇමරිකන් ඩොලර් මිලියන 2ක් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් තමයි රක්ෂිත බන්ධනාගාරගත කරලා මැයි 5 වෙනිදා මුදා හැරුණා. අපකොන්දේසි සම්පූර්ණ කරන්න ඥාතීන් බවට ව්‍යාජ ලෙස හඟවල පුද්ගලයින් දෙදෙනෙක් ඉදිරිපත් කරලා තිබුණා. ඉන් අනතුරු අධිකරණයේ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා නඩු විභාගයේ අවසන් වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා අල්ලස් කොමිසම ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට අනුව යලිත් වරෙන්තු නිකුත් කරා. ඒ අනුව පහුගිය 8 වෙනිදා මියගොස් තිබුණු දවසේ ඔහු අධිකරණයේ හමුවේ පෙනී ඉන්න නියමිත වෙලා තිබුණා. කොමනත් ඔහුගේ මරණයට නිශ්චිත හේතුව මොකක්ද කියලා සොයාගන්න ඔහුගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරලා තිබුණා. ඒ වගේම මේ මරණය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් 5 පුද්ගල විශේෂඥ අධිකරණ කමිටුවක් පත් කරලා තිබුණා. කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන්නු නියෝගයකට අනුව තමයි මේ පත් කිරීම සිද්ධ කරලා තිබුණේ. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී සිද්ධ කරන්න කටයුතු කරා. කොමනත් ඊයේ දවසේ ඔහුගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිද්ධ කළා. කොමනත් ගිලවලලාගෙන මේ යන්නට ඇතැයි සැක කරනු මේ මරණය පිළිබඳ විමර්ශන මේ වෙනකොට අපරාධ කොට්ටාසයට බාර දීලා තිනවා. කොළඹ අපරාධ කොට්ටාසයට විවිධ කණ්ඩායම් මේ ස්ථානයට ඇවිල්ලා අවසන් ගෞරව දැක්වුවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පැමිණි අවසන් සංස්ථාවේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා ලබන 12 වෙනිදා අල්ලස් කොමිසමෙන් කරපු කැඳවීමට අනුව ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන්න යන සූදානම්ද කියලා මහින්ද රාජපක්ෂේ ජනාධිපතිවරයා කිව්වේ ඒ කැඳවීමක් නිසා යන්න අවශ්‍යයි කියන දේ ඔහු සඳහන් කළා. අපි බලමු මේ නඩු විභාගය ඉදිරියට කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වේවිද කියලා. කොමනත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා එල්ල වුණු කපිල චන්ද්‍රසේන දැන් ජීවතුන් අතර නැහැ. ගොවි ජනතාවට වගා කටයුතු සඳහා පොහොර ලබා දීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා. පොහොර ගැන විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. එහිදී ලාල්කාන්ත විෂයභාර ඇමතිවරයා මෙවැනි අදහසක් ප්‍රකාශ කළා.
11: දැනට යල් කන්නයට අදාළ කරන පොහොර රට තුල තිබෙනවා. ඒවා බෙදා හරිමින් තිබෙනවා මේ වෙනකොට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා. ඒ අනුව බැලුවම රට තුල කිසිදු ආකාරයක යල් කන්නේ කුමන හෝ භෝගයකට පොහොර පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. පොහොර පිළිබඳව අසත්‍ය ප්‍රකාශ බොහෝ ප්‍රමාණයක් රට තුල විවිධ පාර්ශ්වයන් ගොඩනගනවා. ඒවා සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නවා.
18: මේ මතුවී තිබෙන පොහොර ගැටලුව ආරම්භයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දවසේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරා. මේ ඒ පිළිබඳව අදහස් පළ කරපු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා,
12: වර්තමානයේ බරපතල පොහොර හිඟයක් ක්‍රියාත්මක වෙනවා. යූරියා, MOP, TSP පොහොර හිඟය උග්‍රයි. ඒ වගේම පොහොර මිල දරා ගන්නට බැරි ආකාරයට ඉහළ ගිහිලා තිබෙනවා. සාධාරණ ස්ථාවර මිලක් ගොවි ජනතාවට ලැබෙන්නේ නැහැ. මතක තබා ගන්න, ඔබ වර්මක් ලබා ගත්තේ ගොවි ජනතාව රජකරුණයි කියලා. නමුත් අද ඔබ කරන්නේ ගොවි ජනතාව සදාකාලික දුප්පත් භාවයේම තැබීමයි. ඔබ ගොවියව රවට්ටලා ගොවියට කියන්න පුළුවන් බොරු ටික ඔක්කොම කියලා ඔබ රජ වෙලා හමාරයි. හැබැයි රජ කරනොයි කියපු ගොවි ජනතාව අසරණ වෙලා හමාරයි.
18: මහජන උපයෝගිතා කොමිසම යළිත් විදුලි ගාස්තු ඉහළ දමන්න අවසර ලබා දීලා තිබුණා. අද ඉඳලා මේ ගාස්තු සංශෝධනය සිද්ධ වෙනවා. මේ අවුරුද්දේ දෙවන තුන්වන කාර්තු වෙනුවෙන් විදුලි පරිභෝජනයේ එකක 180ට වැඩි කාණ්ඩවලට 18%කින් විදුලි ගාස්තු ඉහළ දාන්නයි මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දීලා තියෙන්නේ. ගල්ලඟුරු සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන වෙලාවක තමයි මේ ඉහළ දැමීම සිද්ධ වෙන්නේ. ඊයේ දවසේ මාතරදී ඒකාබද්ධ විපක්ෂයේ ජනහමුවක් පැවැත්ුණා. මේ ඒ පිළිබඳ පාටලී චම්පිකරණවක හිටපු ඇමතිවරයා පළ කළ අදහස්,
16: මේ විදුලි බිල වැඩිවීමත් එක්ක ඔවුන් කරලා තියෙනවා බරපතල වංචා දෙකක්. පළවෙනි එක තමයි මේ ගල්ලඟුරු නිසා කිසිදු ආකාරයකින් බලශක්ති අඩුවක් වෙන්නේ නැහැ කියලා පට්ටපල් බොරුවක් යෝජනා කරලා තියෙනවා. එහෙමනම් අන්තිමට ගල්ලඟුරු පාඩුවෙන් එන කෝටි ප්‍රකෝටි ධනය ගෙවන්න යන්නේ කවුද? මේ රටේ මහජනයයි ගෙවන්න යන්නේ. මේ ඔබ අහු වෙලා තියෙන්නේ මාරක උගුලකට. ඔබත් අපත් කිසිම කෙනෙක් නොදන්න කණ්ඩායමක් පැලවත්තේ ඉඳන් මේ රට අද ඇදගෙන යන්න හදනවා JVP only තනි පක්ෂ ඒකාධිපතිත්වයකට.
18: ඒ දවසේ ලෝකයේ යම් ආකාරයකට අවධානය යොමු වුණු කාරණයක් තමයි තලපති විජේ, එමන් නැත්නම් ජෝෂප් විජේ තමිල්නාඩු මහැමති දුරේ දිවුරුම් දීමේ සිද්ධිය. මේ දිවුරුම් දීම අල්ලලා ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාත් තමිල්නාඩු නව මහැමතිවරයාට සුභ පැතුම් එක්කාසු කරලා තිබෙනවා. එක්ස් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා කියලා තිබුණා ශ්‍රී ලංකාවත් තමිල්නාඩුවත් අතර ඓතිහාසික සංස්කෘතික වගේම ව්‍යවසාය සහ පාරම්පරික සබඳතාවලින් බැඳිලා තියෙනවා. ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර වඩාත් සමීප සබඳතා ශක්තිමත් කරන්න, හවුල්කාරීත්වය ගොඩනගා ගන්න අඛණ්ඩව කටයුතු සිද්ධ වෙන නිසා අනාගතයේදී විශාල ආර්ථික පොරොන්දුවක් මෙන්ම අවස්ථාවනුත් තියෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබෙනවා. ශක්තිමත් ඉන්දු ලංකා හවුල්කාරීත්වය ඇතුළේ වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලත් අනුරකුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමිල්නාඩු මහැමතිවරයා විදිහට දිවුරුම් දුන්නු තලපති විජේ, එමන් නැත්නම් ජෝෂප් විජේ හට සුබ පැතුම් පණිවිඩයක් එක්ස් ගිනුමේ සටහනක් මගින් එක් කරමින් සඳහන් කරලා තිබුණා.

0: ගෝලිය සබඳතා වෙළඳාම සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම බලශක්ති ආරක්ෂාව ගෝලිය සබඳතා ආරක්ෂා කිරීම පිළිබඳවත් දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කරගෙන තියෙනවා. මැද පෙරදිග වර්තමාන තත්වය, බලශක්ති ආරක්ෂාව, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි ඇති වෙලා තිබෙන බලපෑම් ගැනත් අවධානය යොමු වෙලා තිබෙනවා. කොමනත් මැයි 9 වෙනිදා සමරන යුරෝපීය දිනය වෙනුවෙන් විශේෂ නියෝජිතවරියට සහ ඇගේ දූත පිරිසට සුබ පැතුනුත් ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා එක්කාසු කරලා තිබෙනවා. මේ හමුවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි, කොළඹ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීනුත් එක්කාසු වෙලා තිබෙනවා. එසේනම් එළඹෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළඹෙන සිකුරාදා දිනේ මෞමිමෙන් පුවත් විශේෂාංගෙන් හමු වන බලාපොරොත්තු වෙයි සමුගන්නවා. මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
1: මෞමිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.

0: SBS ඔඩියෝ ඇප් ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ පොඩ්කාස්ට් වලට සම්බන්ධීමට ඇති හොඳම ක්‍රමයයි. SBS ඔඩියෝ ඇප් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත. දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන්. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සහ ලෝපුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑම දිනකම සවස 6:30ට SBS රූපවාහිනියෙන් සහ SBS On Demand වෙතින්. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන Dateline අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ On Demand වෙතින්. SBS වෙබ්පඩිවේ ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක 1 ගමනාන්තයයි. පාපෙදී මෝටර රථ දාවන තරඟ, ලෝකමල්ල ක්‍රීඩා සහ තවත් බොහෝ දේ. පිවිසෙන්න sbs.com.au/sport. Aboriginal සහ Torres Strait දූපත්වාසීන්ට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනී නාලිකාවෙන් රූපවාහිනියේ channel 34 ඔස්සේ හෝ SBS On Demand වෙතින්. ඔස්ට්‍රේලයානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලයානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන්දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ On Demand වෙතින්. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවයේ Facebook පිටුනොත්. SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයා ගන්න. පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට.
1: හොඳයි, ඔබ නැවතත් SBS සිංහල සජීවී වැඩසටහන සමගින්. ඉතින් විරාමෙන් අනතුරුව සුවිශේෂී විශේෂාංගයක් ගෙනෙන්න තමයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම දැන් මේ ඊයේ දිනට යෙදුණනේ මව්වරුන්ගේ දිනේ. ඉතින් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් SBS සිංහල සේවය සැකසූ විශේෂාංගයක් ඔබ වෙත ගෙනෙන්න අපි දැන් සූදානම් වෙනවා.
2: මාතෘත්වයට උපහාර පිදීම උදෙසා ලොවපුරා බොහෝ රටවල මැයි මාසේ සෑම දෙවැනි ඉරිදා දවසකම මවරුන්ගේ දිනය සමරනු ලබනවා. අම්මා කෙනෙක් මවක් යන භූමිකාවේ වගකීම් දරන මවරුන් පමණක් නෙවෙයි, ඕනෑම සුවිශේෂී කෙනෙක් වෙනුවෙන් සිය ගෞරවාදරය දැක්වීමට අපට මේ දවස යොදා ගන්නට පුළුවන්. එළඹෙන ඊරු දින ඔස්ට්‍රේලියාවේ සමරනු ලබන මවරුන්ගේ දිනය සනිටුහන් කරමින් SBS සිංහල ගුවන්විදුලියෙන් අපි අද විශේෂ සාකච්ඡාවක් ගෙනීමට සූදානමින් ඉන්නේ. අද වෙන විට අපේ ලෝකයේ තාක්ෂණය අතිවේගීව දියුණු වෙමින් පවතිනවා. ඉතින් මේ දියුණු වෙන තාක්ෂණය මව් පදවියට නැත්නම් මාතෘත්වයේ වගකීම් වලට බලපාන්නේ කොයි ආකාරයකින්ද කියන කාලිනව වැදගත් කාරණයක් සාකච්ඡා කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ මේ සාකච්ඡාවට අද දවසේ එකතු වන්නේ මෙල්බර්න්හි ගුරුවරයක් ලෙස සේවය කරන ස්වේතකි මුණසිංහ. ඉතින් ස්වේතකි, අයිබෝන් කියලා පිළිගන්න ඔබව SBS සිංහල ගුවන්විදුලියට.
3: අයිබෝන් අතිනි.
2: ඔව් ස්වේතකි, මේ මව්වරුන් සහ දරුවන් අතර බැඳීමට ඔවුන් අතර අන්තර් සම්බන්ධතාවයට මේ නූතන තාක්ෂණයෙන් තියෙන්නේ කොයි වගේ බලපෑමක්ද?
3: ඔව් අති, මේ දැන් තාක්ෂණය කියනකොට ඉස්සෙල්ලාම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් පළවෙනියටම පටන් ගන්නවා මේ බේබි සෙන්ටර් කියලා ඇප් එකක් තියෙනවා ඔස්ට්‍රේලියාවේ. එතකොට ඒ ඇප් එකෙන් තාක්ෂණය කියනක ඉස්සෙල්ලාම අම්මා කෙනෙක් ඔන්න දරුවෙක් ලැබෙන්න ඉන්නකොට පළවෙනි පියවර තියෙන තැන තමයි එතන. ඉතින් අපිට ඔන්න එතන එන්නේ දෙකේ සම්බන්ධයක් පටන් ගත්තා. හොඳද? දැන් එතනදී ඇත්තටම බේබි සෙන්ටර් එකෙන් දරුවා ලැබෙන්න ගන්න පළවෙනි මොහොතේ ඉඳන් දරුවත් එක්කම බේබි සෙන්ටර් එකෙන් පෙන්නුම් කරනවා කොච්චර දුර යනවද, කොහොමද දරුවගේ වැඩිම ඔය සියල්ල. දරුවෙ මේ ලෝකෙට බිහි වුණාට පස්සේ තාක්ෂණය දැන් කොහොමද මේ අම්මා අර දරුවත් එක්ක අර ආපු ගමන ඔන්න දැන් තාක්ෂණය කියන ටිකක් පොඩි තීරණාත්මක තැනකට එනවා. ස්මාර්ට් ෆෝන් එක, එහෙම නැත්තම් අපි ගත්තොත් iPad එක, හැබැයි පුංචිම කාලේ මාසෙක දෙකක වගේ ඉඳන් අම්මලා පුරුතු වෙන්න පටන් ගන්නවා. අම්මලා ගොඩක් නිදහස හොයන්න පටන් ගන්නවා. අර මාස 9ක කාලයක් ඒක ඒ හිටපු බරෙන් නිදහස් වෙලා ඔන්න දැන් දරුවා ලැබුණට පස්සේ අම්මට පොඩි පහසුවක් වෙනවා. දරුවට ස්මාර්ට් ෆෝන් එකක් දීලා දරුවෝ නලව ගන්න තැනට ආරම්භ කරනවා. ඔන්න එතනින් පටන් ගන්න එක තමයි භයානකම සහ තීරණාත්මක සහ දරුවන් සහ මව්වරුන් අතර තියෙන මේ අන්තර් සම්බන්ධය, මේ තියෙන බැඳීම නැති කරන්නත් පුළුවන් වෙන්නේ යම් දවසකදී. ඒක මොකද හේතුව, මේ ස්මාර්ට් ෆෝන් එක මාස කීපයක ඉන්න දරුවාගේ අතට දීපු පළවෙනි මොහොතේ ඉඳලා මේ දරුවාගේ යාළුවා වෙන්නේ අතිනි ස්මාර්ට් ෆෝන් එක. මේ තාක්ෂණයේ කියන එක කුඩා කාලෙක දුන්නාම දරුවා දන්නේ නෑ මේකේ ලිමිට් එකක්. මේ කියන්නේ මේකේ කොයිතරම් දුරට මේ පාවිච්චි කළ යුතුද නැද්ද, මේක පාවිච්චි කළ යුතු විදිහ මොන වගේද, දරුවා දරුවට ඕන විදිහට ෆෝන් එකත් එක්ක ගත කරන මේ තාක්ෂණික උපකරණයත් එක්ක ගත කරන කාලය වැඩි වෙනවා. එතකොට හිතන්නකො, අම්මා කෙනෙක් කුයි දරුවෙකුයි මීට වසර 30කට කලින් තිබිච්ච මව සහ දරුවෙකු අතර තිබිච්ච සම්බන්ධය කොහොමද? කතන්දරයක් කියා දෙනවා දරුවට, දරුවට සින්දුවක් කියා දෙනවා, එහෙම නැත්නම් දරුවත් එක්ක සෙල්ලම් කරනවා, ගමනක් යනවා, එළියට බැහැල ඉවරලා දරුවට වටපිට පරිසරය ගැන කියා දෙනවා. භූමි අන්තර් සම්බන්ධතාවයේ දරුවාගේ හොඳම යහළුවා බවට හෝ තමන්ගේ බොහොම ළඟම තමන්ගේ මේ මව කියන කෙනා, මේ මගේ හොඳම කෙනා, මේ මෙයා තමයි මං, මම පුංචි කාලේදම මේ මගේ අම්මත් එක තමයි මම මේ හැම ගනුදෙනුම කළේ. එතකොට මට එයා තමයි මගේ විශ්වාස කළ හැකි පුද්ගලයා කියන ඒ කාරණාව අද වෙනකොට නෑ. අතින් අද වෙනකොට විශ්වාස කළ හැකි පුද්ගලයා තාක්ෂණික උපකරණය. තාක්ෂණික උපකරණය නැති වුණොත් සියල්ල අවසන් වෙන තැනකට ඇවිල්ලා තියෙනවා. මවක් සහ දරුවෙකුගේ සම්බන්ධය ඉතාම කනගාටුදායක ආකාරයකට වෙනස් කරලා තියෙනවා වර්තමානයේ වෙනකොට. ඒක හරිම කනගාටුදායකයි ඇත්තටම.
2: ඖසවතකි, අපේ මේ සමාජ මාධ්‍ය ජාල භාවිතයත් හරිම සුලභයිනේ. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයක් බවටත් ඒක පත් වෙලා තිබෙනවා. ඉතින් මව්වරුන්ටත් ඒක පොදුයි. ඉතින් මේ මාතෘත්වයට අම්මා කියන තමන්ගේ මේ භූමිකාවට මේ සමාජ මාධ්‍යවල බලපෑම කොයි වගේද?
3: සමාජ මාධ්‍ය කියන එක අතිනි, මම කියන්නේ නෑ සමාජ මාධ්‍ය කියන එක අනවශ්‍යයි කියලා. මේ සීල් දේවල් එකයි වර්තමානයේ වෙනකොට මේ ජීවන රටාව දැන් හැදිලා තියෙන, කියන්නේ මේක දැන් මේ ගොඩ නැගිලා තියෙන ආකාරය, ඒක අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මම කුය ආකාරයටද මේ සමාජ මාධ්‍ය කියන එක පරිහරණය කරන්නේ කියන එක මත ඒ දිහා බලලා තමයි දරුව තීරණය කරන්නේ. මේ විදිහට තමයි මමත් මේක පාවිච්චි කරන්න වෙන්නේ. මමක් මේක දිහා සෑහෙන වෙලා තනියම බල බල බලමින් තමන්ගේ විනෝදේ පවණක් හිතනවාද, එහෙම නැත්නම් මේ තියෙන සමාජ මාධ්‍ය මෙන්න මේ කාරණාව ඔයාට වැදගත්, මෙන්න මේ කාරණාව ඔයාට වැදගත්, මෙන්න ලෝකේ මෙහෙම දෙයක් අද වෙමින් පවතිනවා, මෙන්න මේකයි ඔයාට මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ, මේවයි අපි බැලිය යුත්තේ. අපි හිතමු මේ කාරණාව අතිනේ දරුවෙක්ට දවසක් දෙකක් මාසයක් අවුරුද්දක් අවුරුදු දෙකක් තුනක් මව මේ විදිහට දරුවාට මඟ පෙන්වමින් යනකොට සමාජ මාධ්‍ය හෝ මේ කියන භාවිතය සම්බන්ධයෙන් දරුවෙක් ඉබේම තේරුම් ගන්නවා, හරි මෙන්න මේකයි හරි, මෙන්න මේකයි වැරදි. ඒ නිසා තමන් මේක හැම වෙලාවම නිවෙස් තුළදී පරිහරණය කරනවා නම් සැලකිලිමත් විය යුතු සහ ඉතාම පරිස්සම් විය යුතු කාරණාව තමයි තමන් කොයි ආකාරයකට කොයි තරම් වෙලාවක් මේකත් එක්ක ඉන්නවද.
2: ඖෂධකි, මේ තාක්ෂණය සමග තමන්ගේ දරුවන් හදා වැඩා ගැනීමට, ඔවුන් ආරක්ෂා කර ගැනීමට මව්වරුන්ට තියෙන අභියෝග මොනවද? අපි ඒ ගැනත් සාකච්ඡා කරමු.
3: අද වෙනකොට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් තමයි තාක්ෂණික උපකරණ කියන එක කොයි විදිහටද අපි ලිමිට් කරන්නේ, කොයි තැනද සීමාව, කොතනද මේකේ බවුන්ඩ්‍රි එක. අපි හැම වෙලාවම දරුවෙක්ට දෙන්න ඕනේ අතින් බවුන්ඩ්‍රි එකක්, කියන්නේ සීමාවක් දෙන්න ඕනේ. මේ සීමාව මෙච්චරයි, මෙතනින් එහාට ඔයාට මේක කරන්න බෑ. ඒ සීමාව අපිට දෙන්න පුළුවන් වෙන්නේ අපි හැම වෙලාවම දරුවත් එක්ක යන අවදීන් ඉඳීම මේ ගමනෙන් අතින්. මොකද හේතුව, තාක්ෂණික උපකරණ කියලා කියන්නේ එක එක එක පොඩි බොහොම සියුම් තැනක් තියෙන. මේ බොහොම සියුම් තැනින් එහාට පැනනහම මේ ඇතුළත තියෙන්නේ ඉතාම දරුණු ආකාරයක්. සමාජ මාධ්‍යකින් තමන්ගේ දරුවාගේ ජීවිතය මානසික රෝගී තත්ත්වයකට හෝ එහෙම නැත්නම් එතනින් එහාට ගිය අවදානම තත්ත්වයකට පත් කරගන්නවාද, එහෙම නැත්නම් තමන්ගේ දරුවා සොඳුරු කෙනෙක් කරගන්නවාද කියන එක අම්මා තමයි තීරණය කරන්න වෙන්නේ. අම්මා කියන කෙනාට තමයි අතින් හැම වගකීමක්ම පැවරලා තියෙන්නේ ඇත්තටම.
2: ඔව්. ඉතින් මේ දරුවන් හදා වඩා ගැනීමේදී මව්වරුන් පළදායේ ආකාරයට මේ තාක්ෂණයේ යොදාගන්නේ කොහොමද? අවසාන වශයෙන් අපි ඒ ගැනත් සාකච්ඡා කරමු.
3: අධ්‍යාපනික applications, education applications අපිට දාගන්නත් පුළුවන්. gaming applications දාගන්නත් පුළුවන්. මම තීරණය කරන්න ඕන අපි දාගන්න ඕනි කෝකද දරුවට දාගන්න ඉඩ දෙනවද අරක. එහෙම නැත්නම් මේ තියෙන තාක්ෂණය කියන එක හොඳට භාවිතා කරන්න කියන එක, හොඳ ආකාරයට භාවිතා කරන එක වගකීම සම්පූර්ණයෙන් පැවරලා තියෙන්නේ මවකට. මොකද මවක් තමයි හැම වෙලාවෙම දරුවෙක්ගේ ගතිගුණ හරි අධ්‍යාපනික දේවල් හරි එහෙම නැත්නම් දරුවෙක්ට යා යුතු මාර්ගය පෙන්වා දීම ඇතුළු මේ සියල්ලේ බර දරන්නේ මවක්. මවක් විදියට තමන් හොයලා බලලා මේ දේ හොඳයි කියන එක තීරණය කරන්න මවකට පුළුවන්. ඒ නිසා මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මම සියලුම මව්වරුන්ට කියන්නේ තමන්ට මේක කරන්න පුළුවන්. මොනතරම් කාර්ය බහුල වුණත් තමන්ට තමන්ගේ දරුවත් එක්ක මේ යන ගමන බොහොම පහසුවෙන් යන්න, තමන්ට උමන ආකාරයට හරිගස්ස ගන්න, සකසා ගන්න කරන්න පුළුවන්. කරන්න බැරි නෑ අපි. තාක්ෂණය දියුණුවයි, තාක්ෂණය හොඳයි, තාක්ෂණය නරක් කරගන්නේ අපිම තමයි.
2: ඔව්. මව්වරුන්ගේ දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලියෙන් ඔබ වෙත කෙන විශේෂ සාකච්ඡාවෙන් අද දවසේ අප සාකච්ඡා කරමින් පසු වුණේ නූතන තාක්ෂණය මව් පදවියට බලපාන්නේ කොයි ආකාරයකින්ද යන කාරණය සම්බන්ධව. අද මේ සාකච්ඡාවට මෙල්බන්හි ගුරුවරියක් ලෙස සේවය කරන ස්වෙතකී මුරසිංහ අප සමග සම්බන්ධ වුණා. ස්වෙතකී, ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඉතාමත් වැදගත් කරුණු කාරණා රැසක් අපේ මව්වරුන් වෙනුවෙන් තිළිණ කිරීම සම්බන්ධයෙන්.
3: බොහොම ස්තුතියි අතිනේ.

ඔස්ට්‍රේලයානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට අධිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලයානු අන්ටක්‍රින ආරාධනය උළුරු ප්‍රකාශය සිංහල භාෂාවෙන් සවන්දීමට සහ කියවීමට පිවිසන්න sps.com.au/uluru-statement. ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS Chill. දැන් SBS Audio App within. එන්නටීවී රූපවාහිනයේ ද පොයින්ට් වැඩසටහන ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත්වාසීන් මුහුණ දෙන සංස්කෘතික දේශපාලන සහ සමාජීය ගැටලු සාකච්ඡා කරයි. ද පොයින්ට් SBS on demand within. ගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් ස්මාර්ට් ටීවී මගින් ටැබ්ලට් එකෙන් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS on demand app download කරගන්න. SBS Food වෙබ් අඩවිය ආහාර වට්ටෝරු 7000කට අධික ප්‍රමාණයක් ඔබේ ප්‍රියතම ආහාර පාන පිළිබඳ වෙබ් ලිපි, වීඩියෝ සහ තවත් උපදෙස් පිවිසෙන් SBS Food වෙබ් අඩවියට sbs.com.au/food. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩෙඩ්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. SBS සිංහල සේවයේ වැඩසටහන්වලට දැන් පොඩ්කාස්ට් ලෙසනුත් සවන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට නැතිනම් SBS ඕඩියෝ ඇප් ඩවුන්ලෝඩ් කරගන්න. අදම SBS ඕඩියෝ ඇප් එක ඩවුන්ලෝඩ් කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න ඒ ඇප් ස්ටෝ හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකියි.

0: නෙගටව් ගියරින් කියන දේ ගැන අපිට ඇහෙනවා මේ දවස්වල මේ ගැන ලොකු කතා බහක් ඔස්ට්‍රලයාාවේ තියෙනවා. ඉතින් මේ නිසා වගේ ඔස්ට්‍රලයාාවේ දේපල ශේෂත්‍ර ගැනත් විධ පාර්ශව විධ මතධරණ නිසා අද අපි SBS සිංහල සේවෙන් මේ නෙගටව් කියරින් කියන්නේ මොකක්ද සහ මේ සඳහා රජය මගින් සිද්ධ වෙන වෙනස්කම් ඔස්ට්‍රලයාාවේ දේපල වෙළඳ පොලට බලපාන්නේ කොහොමද කියලා හොයල බලන්න කල්පනා කරා. ඉතින් මේ ගැන අපිව දැනුවත් කරන්න මේ කතා බහට අපිත් එක්ක අද එකතු වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වලින් වරලත් පළපුරුදු දේපල නියෝජිතවරයෙකු සහ දේපල උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්නත්, එවගේම පළපුරුදු වරලත් ගණකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කරන දුලි ජයවර්ධනත්. හීරෝ, දුලි, අයිබෝන්. හොඳයි, මම මුලින්ම දුලිත් එක්ක තමයි කතා බහ කරන්න දවසේදී කල්පනා කරන්නේ මොකක්ද මේ නෙගටිව් කියරින් කියන්නේ කියලා ටිකක් පැහැදිලි කරගන්න. දුලි, අපි මේ නෙගටිව් කියරින් කියන්නේ මොකක්ද කියන දේ ගැන ටිකක් පැහැදිලි කරගෙනම කතා බහට ප්‍රවේශයක් ගමු.
1: ඔව් නිපුන, නෙගටිව් ගියරින් කියලා කියන්නේ අපි දැන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගත්තම ඒකේ එන ඉන්කම් එක, ඒ කියන්නේ ඒකෙන් එන ආයෝජනය රෙන්ටල් ඉන්කම් එකට වඩා ඒ ප්‍රොපර්ටි එකේ, ඒ ප්‍රොපර්ටි එක මැනේජ් කරන්න යන වියදම, ඒ වියදම වැඩි නම් ඉන්කම් එකට වඩා ඒ එන ප්‍රමාණය තමයි අපි නෙගටිව් ගියරින් බෙනිෆිට් එකක් හැටියට තමන්ගේ ඉන්ඩිවිජුවල්, ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික ටැක්සබල් ඉන්කම් එකෙන්, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ටැක්ස් කරන ඉන්කම් එකෙන් අපි අඩු කරනවා මේ ගාණ. ඒ කියන්නේ අපිට දැන් රෙන්ටල් ඉන්කම් රෙන්ටල් ප්‍රොපර්ටි එකකින් ඩොලර් 10,000ක් තියෙනවා නම් වැඩිපුර වියදම ඇවිල්ලා ඒ 10,000 අපි ඒ ටැක්සබල් ඉන්කම්ෙන් අඩු කරනවා. ඒක අඩු කරනකොට අපි ගෙවන ටැක්ස් ප්‍රමාණය අඩු වෙනවා ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකට.
0: හොඳයි දුලි, දැන් මේ සඳහා වෙන ප්‍රතිසංස්කරණ මොනවද ඒ ගැනත් කියමු.
1: මේ නෙගටිව් ගියරින් රිෆෝම්ස් මේ මැයි 12 වෙනිදා හුඟක්ම අපිට හිතෙන්නේ මේගොල්ලෝ මේ යෝජනා කරලා තියෙන්නේ කැප් එකක් කියන්න. ඒ කියන්නේ ඉන්වෙස්ටර් කෙනෙක්ට ගන්න පුළුවන් බෙනිෆිට් එක ප්‍රොපර්ටිස් එකකට නැත්තම් දෙකකට පර් ඉන්වෙස්ටර් කැප් එකක් ගේන්න. ඒ කියන්නේ තමන්ට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් 3-4ක් තියෙනවා නම් ඒ 3-4ටම නෙගටිව් ගියරින් බෙනිෆිට් එක නොදී ඒකෙන් ප්‍රොපර්ටි එකකට නැත්තම් දෙකකට විතරක් ඒ කැප් එකක් ගේන්න තමයි ප්‍රොපෝස් වෙලා තියෙන්නේ. අනිත් එක තමයි මේක රිස්ට්‍රික් කරන්න හදනවා අලුතෙන් හදන ගෙවල් වලට, ඒ කියන්නේ නිව්ලි කන්ස්ට්‍රක්ටඩ් ඩ්වෙලින්ග්ස් වලට තමයි මේක ලිමිට් කරන්න හදන්නේ. රාදර් දැන් ඕල්ඩ් හවුසස්, ඒ කියන්නේ පරණ එස්ටැබ්ලිෂ් ගෙවල් ගන්නවට වඩා මේක ෆෝකස් කරන්න යන්නේ අලුත් ගෙවල් වලට විතරක් දෙන්න. එතකොට මේකේ එතකොට දැන් කවුරු හරි හිතන්න පුළුවන් දැන් අපි ගත්ත ප්‍රොපර්ටිස් වලට මොකද්ද වෙන නෙගටිව් ගියරින් බෙනිෆිට් එකක් හම්බෙනේවට. ඒකට මේගොල්ලෝ අපි හිතනවා සජෙස්ට් කරලා තියෙනවා, ප්‍රොපෝස් කරලා තියෙනවා බජට් එකේ මේකට ග්‍රෑන්ඩ් ෆාදරින් ඉෆෙක්ට් එකක් එයි කියලා. ඒ කියන්නේ එක්සිස්ටිං ප්‍රොපර්ටිස් වලට තවම ඒ නෙගටිව් ගියරින් බෙනිෆිට් එක දෙයි, බට් අලුතෙන් යන්නේවට විතරක් මේ අලුත් රූල්ස් අප්ලයි වෙයි කියලා හිතලා. ඒක තමයි අපි හිතන්නේ එහෙම වෙයි කියලා.
0: මෙල්බර්න්හි වරලත් පළපුරුදු ගණකාධිකාරීවරයෙකු වන දුලි ජයවර්ධනත් එක්ක තමයි කතා බහ කරේ. මම දැන් මෙල්බර්න් වල පළපුරුදු දේපල නියෝජිතවරයෙකු සහ දේපල උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්නත් එක්ක තමයි කතා කරන්න යන්නේ. හීරෝ, අපි දන්නවා දැන් මේ දෙයින් විවිධ ප්‍රතිලාභ ලබන පිරිසක් ඉන්නවා, විශේෂම නෙගටිව් ගියරින් වලින් වැඩිපුරම ප්‍රතිලාභ ලබන්නේ කොයි වගේ පිරිසක්ද? මේ ගැන කැමැති මන් දැනගන්න.
2: ඔව් නිපුන, මේක හොඳ ප්‍රශ්නයක්. දුලි කිව්වා වගේ නෙගටිව් කියරින් වලින් වැඩිපුර බෙනිෆිට්ස් ලබන්නේ මෙහි වැඩියෙන් ටැක්ස් ගෙවන කට්ටිය. ඒ කියන්නේ වැඩියෙන් ටැක්ස් ගෙවනවා කියන්නේ හයි ඉන්කම් එකක් ඈර්න් කරන කට්ටිය. බිස්නස්මන්ලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජොබ්ස් කරන කට්ටිය වෙන්න පුළුවන්. නමුත් වැඩියෙන් ටැක්ස් ගෙවනවා නම් ඒගොල්ලට පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් අරන් ඒවා රෙන්ට් අවුට් කරලා ඒ වගේ එන costs, management fees, insurance, water rates, council rates, ඊටමතරව ඒ ප්‍රොපර්ටිස් වල තියෙන ඩිප්‍රීෂියේෂන් එක ඔය ඔක්කොම cost එකක් හැටියට ඩික්ලෙයාර් කරන්න පුළුවන් tax department එකට. ඊට පස්සේ ඒගොල්ලෝගේ ටැක්සබල් ඉන්කම් එක අඩු කරගන්න පුළුවන් අර cost එකක් හැට කියලා දාලා. ඒකයි කට්ටිය මේ ඉන්කම් එක වැඩි වෙන rental properties තව වැඩියෙන් ගන්නෙ. ඉතින් මේකට අමතරව තව ඩිවලොපර්ස්ලා බිල්ඩර්ස්ලා හැම ගෙවල් හදලා විකුණගන්න බැරුව හෝල්ඩ් කරන කට්ටියටත් මේක බලපානවා. මොකද ඒගොල්ලොත් රෙන්ට් අවුට් කරලා ගෙවල් තියාගෙන ඉන්නවා. ගොඩක් ඩිවලොපර්ස් අතරේ මේ විකුණගන්න බැරි ගෙවල් ගොඩක් රෙන්ට් අවුට් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලොටත් මේ නෙගටිව් ගියරින් කියන බෙනිෆිට් එක තියෙනවා.
0: හොඳයි හිරෝ දැන් ඔස්ට්‍රලයාාවේ දේපල මිල ගණන් කුලි නිවාස මිල ගණන් ගොඩක් ඉහලා ඉතින් හිරෝ මේ නෙගටව් ගියරින් වෙනස්කම්වලින් මේ වෙදි ඔස්ට්‍රලයාාවේ ඉහළ නිවාස මිල ගණන්වලට බලපෑමක් සිද්ධ වෙනවාද එ කොහොමද ඒ ගැන අවසන් වශයෙන් කියමු.
2: අලුතෙන් ඉස්සරහට හදන ඉන්වස්මන් ප්‍රපටිස් වලට හරි එහෙමනැත්තං ඉන්වස්ටර්ස් අට තියෙන ගෙවල් වලට කැප් නිගටිව් ගිය කරන්න පුළුවන් කැප් එකක් දැම්මොත්හෙම දුලි කිව වගේ එක යන්නේ ගෙවල් දහයක් විතර තියෙනෙක් කෙනෙක්ට ඉන්වස්මන් ප්‍රපටිස් ගෙවල් එකක් හරි දෙකක් වලට විතරයිනං නෙගටිව් ලිගිය කරන්න පුළුවන් බොහෝ දුරට ගොඩක් ඉන්වස්ටර්ස්ලා එක්කෝ ගෙවල් හදන එක නවත්තයි එහෙම නැත්තං ඒගොල්ලොගේ ප්‍රොපටි පෝට් ෆෝලියෝ එකෙන් දෙකක් හරි තුනක් හරි තියාගෙන අනිත්‍යව විකුණයි. ඉතින් මේ එහෙම වුණහම වෙන්නේ රෙන්ටල් ප්‍රොපටිස් සප්ලයි එක අඩු වෙනවා. එතකොට රෙන්ටල් ප්‍රොපටිස් තියෙන ප්‍රමාණය අඩු වෙනවා මාකට් එකේ. එහෙම වෙද්දී රෙන්ටල් දැන් තියෙන රෙන්ටල් ක්‍රයිසිස් එක තව වර්සන් වෙයි කියලා තමයි මගේ අදහස තියෙන්නේ. ඒ කියන්නේ සප්ලයි එකට අනුව ඩිමාන්ඩ් එක කියන්නේ ඩිමාන්ඩ් එක වැඩි නම් සප්ලයි මදි නම් රෙන්ට් ඉහළට යයි කියලා තමයි මං හිතන්නේ. එහෙම වුණොත් එහෙම හැබැයි ඒක දිගු කාලයක් තියෙන එකක්ද නැත්නම් ඒක ෂෝට් ටර්ම් එන එකක්ද කියලා කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මට හිතෙනවා අවුරුද්දක් දෙකක් පොඩ්ඩක් රෙන්ටල් මාකට් එකට බලපායියෝ කියලා. ඕක 1985 87 මේ తాවකාලික රෙන් නෙගටිව් ගියරින් ඇබොලිෂ් කරා ඒගොල්ලෝ. ඒ කරපු දවස්වල රෙන්ටල් මාකට් එකට එෆෙක්ට් වෙලා තියෙනවා කියලා රෙකෝඩ්ස් වල මේ තියෙනවා මේ සිඩ්නි වලයි පර්ත් වලයි.
0: මේදී සම්පත්දායකින් පොදු කරුණු පිළිබඳව තමයි අවධානයක් යොමු කළේ. එක් එක් පුද්ගල තත්ත්ව අනුව මේ කරුණු වෙනස් වීමේ හැකියාවක් තිබෙන බවත් මතක් කරන්න ඕනේ. ඉතින් නෙගටිව් ගියරින් කියන්නේ මොකක්ද සහ මේ සඳහා වන වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළඳපොළට බලපාන්නේ කොහොමද කියලා තමයි SBS සිංහල සේවෙන් අපි කතාබහ කරමින් හිටියේ. මේ ගැන අපිව දැනුවත් කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වලින් වරලත් පළපුරුදු දේපළ නියෝජිතවරයෙකු සහ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්නත් පළපුරුදු වරලත් ගණකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කරන තුලි ජයවර්ධනත්. එමනම් හීරෝ දුලි ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැන අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.
3: බොහොම ස්තුතියි නිපුණා.
4: බොහොම ස්තුතියි නිපුණා. අයිබෝවන්.
5: හොඳයි. ඉතින් ඒ විශේෂංගයත් සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් නැවතත් හෙට දිනේදී හමුන බලාපොරොත්තුවෙන් අද අපි ඔබෙන් සමු කරනවා. අද වැඩසටහන ඔබ වෙත ගෙනා මම දිනේෂ් ලියනගේ. ඔබට සුබ දවසක්. අයිබෝවන්.